0: ගොඩනැගිලිපුරා ප්‍රශ්ට විචාර
1: උජාලෝ රේඩියෝ නෙට්වර්ක්
2: අහිලෙ මධ්‍යන්නකු බාරබසියෝ
3: යෝ සමය කිසාන් පයි ප්‍රඩක්ස් ප්‍රාලිකු හෝ
2: රාෂ්ට්‍රකුසාන් කිසාන්
3: අකම්පලීට් පයිපින් සොලුෂන්ස්